0: Next, the Sri Lankan program.
1: FM taranga 98.1 විකාශනය වන 4EB ප්‍රජාගුවන් විදුලි සේවයේ ඉරිදා සිංහල වැඩසටහන මෙතැන් සිට.

0: අයිබෝවන් සුභම සුබ උදෑසනක්. ඔබ මේකතු වන්නේ ෆෝයිබී ශ්‍රී ලාංකික කණ්ඩායම ගෙනෙන ඉරිදා අරුණැල්ල සමඟයි. අද අගෝස්තු මාසේ 30 වෙනිදා. ඉතින් අගෝස්තු මාසේ 30 වෙනිදා ඔබට සාමාන්‍ය දවසක් වෙන්නත් පුළුවන්, සමහර කෙනෙක්ට ඒක විශේෂ දවසක් වෙන්නත් පුළුවන්. ෆෝයිබී ශ්‍රී ලාංකික කණ්ඩායමේ අපිට අද ඉතාමත්ම විශේෂ දවසක්. ඉතින් ඒ විශේෂ දවස ගැන කතා කරන්නට අද අරුණැල්ල වැඩසටහන අපි වෙන් කරා. ඉතින් අද අරුණැල්ල වැඩසටහනින් ඔබේ නිවහනට පැමිණෙන මම අනුරාධා හිමායා, මාත් එක්ක අද වැඩසටහනට ඉදිරිපත් කරන්න එකතු වෙනවා දාර්ශික කොග්ගල හේවාගේ. ආයුබෝවන් දාර්ශික.
1: ආයුබෝවන් හිමායා.
0: ඉතින් දාර්ශික, කාලෙකට පස්සේ අපි එකට ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ.
1: ඔව් හිමායා, මං හිතන්නේ අර ඔබ කිව්වා වගේ ශීත ඍතුවේ අවසාන ඉරිදාවේ.
0: අනේ,
1: වසර 40ක් මුළුල්ලේ, හරියටම කිව්වොත් 46 වසරක් මුළුල්ලේ උදැසන ඉරිදා උදැසන 8:30ට පටන් අරගෙන ඔබේ නිවසට ගොඩ වැදුණු අරුණැල්ල, ඊටත් කලින් අරුණැල්ල කියන නම එන්නටත් කලින් ෆෝයිබි ගුවන්විදුලි ශ්‍රී ලාංකේය කණ්ඩායමේ මේ අපූර්ව ගුවන්විදුලි වැඩසටහන අවුරුදු 46ක් සපුරන මොහොතේ ඇගේ දරුවෙක් අද දවසේ, හරියටම කිව්වොත් තවත් දින දෙකකින් ඉතා සුවිශේෂී මන් සම්දිෂ්ඨානයක් සමරනවා. ඉතින් ඒ සැමරුම අර මං කිව්වා වගේ ශීත ඍතුවේ අවසාන ඉරිදාවනේ. අද තව එක දවසයි මේ ශීත ඍතුව ගෙවෙන්න තියෙන්නේ. හැබැයි ෆොයිබි ගුවන්විදුලි ශ්‍රී ලාංකීය කණ්ඩායම බොහොම උණුසුම්.
0: අනිවාර්යයෙන්ම ඒ උණුසුම මට හිතෙන්නේ අපි හැමෝටම දැනෙනවා වගේම අපි අපේ අසන්නන්ටත් සහ මේ අපේ ෆොයිබි කණ්ඩායමත් සමග නිරන්තරයෙන් එකතු වෙලා ඉන්න සියලුම දෙනාටත් දනවන්නට තමයි අද අපේ වැඩසටහනේ මට හිතෙන්නේ පරමාර්ථය.
1: අනිවාර්යයෙන්ම හිමයි. ඒ වගේම තමයි මේ බුද්ධිකත් බලාගෙන ඉන්න අපේ අද දවසේ තාක්ෂණික සහාය ලබා දෙන්නේ බුද්ධික. ආයිබෝවන් බුද්ධික.
2: ආයිබෝවන් දර්ශික. ඉතින් මේ කිව්වා වගේම අද වැඩසටහන මං හිතන්නේ බොහොමත්ම විශේෂිත වැඩසටහනක් වෙනවා හිමායා දර්ශික. ඉතින් මං හිතන්නේ අපේ ආරාධිතමුත්තන් හඳුන්වා දෙන්නට කලින් අපි මියුරු ගීතයකට ගිහිල්ලා අපේ වැඩසටහනේ ඉදිරි කටයුතු ගැන කතා කරමු.

0: ගුණදාස කපුගේ කියන වගේ සබද අපි කඳුනුවෙමු උනුන් පරයා නොගෙන. ඉතින් අපි උනුන් පරයා නොයන කඳු විදිහට ගත්තත් එහෙම ඇත්තටම අපේ ෆෝයිබි ශ්‍රී ලාංකික කණ්ඩායම කියන්නේ විශේෂ කඳු පන්තියක්. මේ අපි හරිම පොඩි කණ්ඩායමක් නේද දර්ශික? අපේ කණ්ඩායම පොඩි වුණාට කණ්ඩායමේ ඉන්න මිනිසුන් කඳු වගේ හරීමම අර කැපැසිටි එක කියන්නේ අතින් හරිම විශාල කැපැසිටි එකක් තියෙන පොඩි කණ්ඩායමක්. ඉතින් අර දර්ශක කිව්වා වගේ අපේ අවුරුදු 46ක් වයස අපේ 4EB ශ්‍රී ලාංකික කණ්ඩායමේ දරුවෙක් කියලා කිව්වොත් නිවැරදි, දරුවෙක් වන දැහැන අපේ මාසික පුවත්පත් සංගරාව. ඉතින් මේ දැහැනට අවුරුදු 20ක්. ඉතින් මට හිතෙන පහුගිය දවස්වල අපේ අසන්නන් දැකලත් ඇති අපේ Facebook පිටුව හරහා අපි ඒ දැහැනට සම්බන්ධ අයගේ කතාබහව සහ විස්තර එකතු කරා Facebook, අපේ Facebook ගිණුම හරහා. ඉතින් දැහැනට 20යි. ඉතින් මේ දැහැනට 20 ගැන තමයි අද අපේ අරුණැල්ල වෙන් කරලා තියෙන්නේ. දර්ශික අපි හඳුන්වා දෙමු මුලින්ම අද අපේ වැඩසටහනට පැමිණිලා ඉන්න අපේ ඉතාමත්ම ආදරයෙන් අපිත් එක්ක එකතුනු අපේ ආරාධිත අමුත්තන් දෙදෙනා ගැන.
1: ඔව් හිමාය, මං හිතන්නේ අර ඔබ කිව්වා අර ඒ කඳු පන්තියේ මහා විශාල කඳු දෙකක් හරියටම කිව්වොත් අවුරුදු 46න් මට හිතෙන විදිහට අවුරුදු 40කට ආසන්න කාලයක් විවිධ අංශයන් ඔස්සේ ෆෝයිබි ගුවන්විදුලියේ ශ්‍රී ලාංකීය කණ්ඩායමත් එක්ක එකතු වෙලා හිටපු ඒ මහා වෘක්ෂයන් දෙකක්, මහා කඳු දෙකක් අද දවසේ අපේ මැදිරියේ ඉන්නවා. මං හිතන්නේ දැහැනට 20ක් සපිරෙන වෙලාවේ දැහැන ගැන ආවර්ජනය කරන්න සුදුසුම පුද්ගලයන් දෙන්න අපේ මැදිරියේ අද ඉන්නවා. ඉතින් ආයිබුවන් සුබ උදෑසනක් කියලා මුලින්ම පිළිගන්නට කැමති දැහැන සංස්කාරක, ආරම්භක සංස්කාරක, ඒ වගේම අද වෙනකොනුත් සංස්කාරක සහ සංකල්පය ඇතුළු මේ මේ මේ මහා විශාල ව්‍යාපෘතියේ නියමුව ජයන්ත අමරතුංග. ආයිබුවන් ජයන්ත.
2: ආයිබුවන් දර්ශක.
1: ඒ වගේම තමයි ඔබ කවුරුත් හොඳින් හඳුනන ආරම්භයේ පටන්ම අද වෙනකන් මේ දැහැන මේ තත්ත්වෙන් පවත්වාගෙන යන්නට විවිධාකාර තාක්ෂණික කාරණාවන්ගෙන්, ඒ වගේම මේ බ්‍රිස්බන් ප්‍රජාවත් එක්ක එකතු වෙමින් දායකත්වයේ සපේන, ඒ වගේම අපේ අනිත් සංස්කාරකවරයා ප්‍රධාන සංස්කාරකවරුන් තිදෙනාගෙන් එක්කෙනෙක් විමල් කන්නංගර. ආයිබන් විමල්.
3: ආයිබන් දර්ශක.
1: ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ හිමාය, මේ මොහොතේ අපි බ්‍රිස්බන් වල වාසය නොකරත් ආරම්භක සංස්කාරකවරයා වශයෙන් වසන්ත විතානගේ හු කැන්බරා වල ජීවත් වෙන්නේ. ඉතින් වසන්තවත් අපි ඉතාමත්ම ආදරයෙන් මතක් කරන්නට ඕනේ. මේ තිදෙනා තමයි මේ අවුරුදු 20ක් සපිරෙන දැහැන. මේ අවුරුදු 20 ඇතුලේ තවත් බොහෝ අර අපි කියනවානේ යාම් ඊම් තියෙන්නට ඇති කියලා. හැබැයි අර යාම් ඊම් තිබුණට මේ මහා මම කැමති ෆෝයිබි කණ්ඩායම පැත්තෙන් මේ යුග පුරුෂයන් තුදෙනෙක් කියලා මේ තුන්දෙනාව හඳුන්වන්න. ඒ තරම් විශාල කැපකිරීමක්, විශේෂයෙන්ම හැමදාම හරියටම කිව්වොත් පළවෙනිදාව එහෙම නැත්නම් 31වෙනිදා රාත්‍රිය වෙනකොට මේ නිවුස් ලෙටර් එක මේ ප්‍රවෘත්ති පත්‍රයේ එළියට ගන්න වසර 20ක් තිස්සේ හරියටම කිව්වොත් පුවත්පත් 240ක් මුළුල්ලේ අප කැපවුණු පුද්ගලයන් දෙදෙනෙක්. ඉතින් ඒ ගෞරවය උන්ට පුද කරන ගම මම පුංචි වෙලාවක් ගත්තත් මට හිතුණා ඒ කියමන කියන්නට ඕනේ මේ කියලා. ඉතින් ජාන්තිගේ පැත්තට මුලින්ම හැරුණොත් ජාන්ත, ඔබ තමයි මේ දැහැන කියන නිවුස් ලෙටර් එක, අතම දැහැන කියන නම එන්නේ මැදදී මගේ මතකේ නිවැරදි නම් 2010 වර්ෂයේ. නමුත් ඊට කලින් මේ ඊ නිවුස් ලෙටර් එකක් අර සාම්ප්‍රදායික දෘඩ කොපියකින් එළියට ගිහිල්ලා ඊ නිවුස් ලෙටර් එකක් විදිහට දැන් අන්තර්ජාලය සහ ඒ කියන්නේ පරිගණක එච්චර සුලභ නොවුණු යුගයක මේ වගේ නිවුස් ලෙටර් එකක් පටන් ගන්න ඒ අදහස ඔබට ආවේ කොතනින්ද ජයන්ත?
2: ආ, ඉස්සෙල්ලාම අදහසෙන් ආවේ මේ කතා කරන්නේ අවුරුදු 20කට ඉස්සෙල්ලා. මේ ඉස්සෙල්ලාම ගැන කතා කළේ මම AGM එකේදී අවුරුද්දේ. මම කිව්වේ පත්තරයක් නැතුව බ්‍රිස්බන්ල ඉන්න අය ගැන අපි මුකුත් දන්නේ නැතිකම. ඒක වැඩියෙන්ම තේරුනේ ලංකාවෙන් ආපු කලාකරුවෙක් බ්‍රිස්බන් ඇවිත් යන්න ගිහිල්ලා දන්නේම නැතුව ගියාට පස්සේ දන්නේ මෙයා ආවා කියලා. ඒක ඉතින් පුදුම වෙන කාරණයක් නෙමෙයි. මොකද සිදුවීමක් අනිත් අයට දැනගන්න හම්බ වෙන්නේ සිංහල සංගමේ නැත්තම් ශ්‍රී ලංකා සොසයිටි එකේ සමාජිකයෙක් නම් විතරයි. ඉතින් අනිත් අතට ඒක දැනගන්න විදිහ හරි මාඩුයි. ඒ පාර AGM එක වෙලාවේදී මම ඕක මතක් කළා. AGM එකේ හිටපු ඔක්කොමලා වගේ ඒකට කැමති වුණා. ඉතින් හැබැයි කැමති වුණා වගේ නෙමෙයි කවුද ඔක් කරන්නේ. මම ඉතින් මාව යෝජනා කළා කවුරු හරි. ඉතින් මමත් ඉතින් මෝඩයා වගේ ඒක බාරගත්තා. හැබැයි ඉතින් ඊට පස්සේ ඒ වෙලාවේ වසන්ත විතානගේ ආචාර්ය වසන්ත විතානගේ මට සහය වුණා මේක හදාගන්න පළවෙනි ඉෂුව එකේ ඉඳන්. ඊට පස්සේ විමල් කන්නංගර තාමත් ඉන්නවා, එයා මේක ඩිස්ට්‍රිබියුට් කරන්න එයා එකඟ වුණා. ඒක නිසා අපි තාමත් ඉතින් ඉන්නවා. ඉතින් කොහොමාරි අවුරුදු 20ක්ම අරගෙන ගියා.
0: තෙන්නේ දශක මේ පටන් ගනිද්දි දැන් අර මේ ජයන්තංක කිව්වාගේ අවුරුදු 20කට කලින් අදහසක් ඉදිරිපත් කරලා අදහස ක්‍රියාත්මක කරවන්නත් ඔහු අර ඔහු කියන වගේ අර ඔහුම තමයි අන්තිමයට ඒකට එකතු වුනේ. ඉතින් අවුරුදු 20කට පස්සෙත් ඔවුන් අද වෙනකනුත් මේ කාර්යය මේ විදිහටම කරගෙන යනවා. ඉතින් ඒත් එක්කම මම කැමති විමල් අංකල් දිහාවට හැරෙන්න, ඔබත් ඒ ගමනේ ඒ ආරම්භයේ සිටම අවුරුදු 20ක් පුරාවටම මේ නිවුස් ලෙටර් එක අපේ සමාජයට, කියන්නේ බ්‍රිස්බේන් සමාජයට ගෙන එන්නට ඉතාමත්ම දැඩි වෙහෙසක් ලබාගත් දැරුවා. ඒ වගේම තමයි මේ නිවුස් ලෙටර් එක බ්‍රිස්බේන් ප්‍රජාවෙන් එළියට ගෙනියන්නත්. එතකොට අද වෙනකොට 20,000කට වඩා පිරිසකට මේ නිවුස් ලෙටර් එක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ආරම්භයේ සිට මේ ගමන ගැන ඔබගේත් අදහස් අපිත් එක්ක එකතු කරගන්න පුළුවන්ද?
3: ඒකේ ආරම්භයත් හරි ඉන්ටරෙස්ටිං හිමායා. මොකද මේ ඔක දැන් ජයන්ත ප්‍රපෝස් කරා AGM එකේදී මෙහෙම එකක් අපි කරමු කියලා. හැමෝම කැමති වුණා ඒකට කැමති වුණා. ඊළඟට ඒ වෙලාවේ මට මුකුත් රෝල් එකක් තිබුණේ නැහැ. නමුත් කමිටි මීටින්ග් එකක් තිබුණා. මම ඒ දවස්වල ජයසිරි කැනෝම් කවුරු මම ලේකම්. ඉතින් ජයසිරි මගේ පැත්තට හැරිලා හැවුවා, දැන් වාටිනේ තියෙන්නේ ලොකුම ඩේටාබේස් එක මේ ඊමේල්ස් එහෙම වාට පුළුවන් මේක කරන්න කියලා. මම කොහොම කරන්නම් කියලා. එහෙම තමයි ඩිස්ට්‍රිබියුටර් රෝල් එක මගේ අතට පාත් වුණේ. ඉතින් කොහොම හරි ඊට පස්සේ දිගටම මගේ අපි ඉතින් ওই ඩිස්ට්‍රිබියුටර් රෝල් එක කළා. ඉතින් ඔය කරලා යන ගමන් ඉතින් ඔය අතරතුර නොයෙක් දේවල් සිද්ධ වුණා. කියන්නේ මෙහෙමයි, ඊට පස්සේ ඔය කරන ගමන් මට පත්වීමක් ලැබුණා සිංගප්පූර්. ඒ සිංගප්පූරේ ඉන්න ගමන් අපි දෙත් සිංගප්පූරේ ඉඳලා අපි දිගටම ඔක් කළා. ඉතින් එතකොට අපි ඊමේල් වලින් මේ ඩ්‍රාෆ්ට් කියන ගන්න අපි ඔක්කොම චෙක් කරලා එහෙම ඊට පස්සේ ජාන්තේ වෙනවා රයිට් නවු රෙඩි ෆෝ ග්ලෝබල් ඩිස්ට්‍රිබියුෂන් ෆ්‍රම් සිංගප්පූර් කියලා.
0: ඔව්, දැන් අවුරුදු 20ක් පුරාවට ඔබ දෙදෙනා කතරුන් විදිහට ඔබ තිදෙනෙක් හිටිය ආරම්භයේදී ආචාර්ය වසන්ත විතානගේ මහතාවත් අපි මේ වෙලාවේ ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. ඔහු මට දෙන අවුරුදු 6ක් පමණ කතරුවරයෙක් විදිහට ඉඳලා ඔහු කැන්බරාවලට ගියපු හින්දා තමයි ඒ කතරුභාවයෙන් අයින් වෙන්නට සිදු වුණේ. ඉතින් ඒ පටන් ගැන්මේ ඉඳලා අවුරුදු 20ක් අද වෙනකන් ඔබ දෙදෙනා කතරුන් විදිහට වැඩ කරනවා. ඉතින් මේ කතරුන් විදිහට වැඩ කරද්දී ඔබ මේ දැහැනේ ඉවොලියුෂන් එක අනිවාර්යයෙන්ම දැකලා තියෙනවා නෙමෙයි කියන්න වෙන්නේ, එක්ස්පීරියන්ස් කරනවා සහ ඉවොලියුෂන් එකක් ඉන්ට්‍රඩියුස් කරපු අය තමයි මේ අපි කතා කරන්නේ.
1: පුංචි එකතු කිරීමක් කරන්න ඕනේ අදහසට. දැන් අර මේ පහුගිය දින ටිකේ මටත් අවස්ථාවක් ලැබුණා අර දැහැනේ මැගසින්ස් 240 පුරාවට යන්න, පළවෙනිගේ ඉඳන් අවසාන ජූලි මාසයක දක්වා. ඉතින් මේ ඇත්තටම එක පැත්තකින් අර මේ බ්‍රිස්බන් වල ශ්‍රී ලාංකීය ප්‍රජාවේ ඉතිහාසය ලියපු පොතක් වගේ හරියට. දැන් අර මහාවංශයේ ලංකාව ඉතිහාසය ලිව්වනම් බ්‍රිස්බන් ශ්‍රී ලාංකීය ප්‍රජාවේ මෑත කාලයේ ඉතිහාසය සලකුණු කරපු මේ ලිඛිත ග්‍රන්ථයක් එලි දක්වන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ තරම් එකේ කරුණු තියෙනවා. කොහොමද මේ බ්‍රිස්බන් ප්‍රජාව, ශ්රී ලාංකීය ප්‍රජාව අඩු තරමේ අවුරුදු 20ක් පුරාවට, අනිවාර්යයෙන්ම තව අවුරුදු 30-40ක් එක ඈතට යනවා, නමුත් අඩු තරමේ මේ ලේඛනගතව අවුරුදු 20ක් පුරාවට විකාශනය වුණේ කොහොමද කියන එකට බොහොම අපූරු මම හිතන්නේ මේ සාක්ෂියක් මේ දැහැන තුලින් සපයනවා.
0: අනිවාර්යයෙන්ම දශක ඒක අර අපි කලින් ওই පූර්ව ප්‍රචාරක කටයුතු වලට මේ අපේ එඩිටර්ස්ලා දෙන්නව මේකතු කරගෙන කරපු සාකච්ඡාවකදී විමල් අංකල් ඒක ඒ විදිහටම කිව්වා. ඒක මට හොඳටම මතකයි. ඒ වෙලාවේ ඒක අහගෙන බුද්ධිකයි මායි තමයි ඒ වෙලාවේ එතන අපි මේ ඉන්ටර්විව් එක කරන්න ගිහින් හිටියේ. ඒක අහගෙන ඉන්න වෙලාවේ මට දැනුණු හැඟීම ඇත්තටම ඒ කියන්නේ අනේ ඔව් නේද, මෙහෙම වැඩක් නේද මේ කරලා තියෙන්නේ. අවුරුදු 20ක් අපේ මේ බ්‍රිස්බේන් කොහොමද ඉවෝල්ව් වුණේ කියන එක මේ සංගරාව හරහා බලන ඕනම කෙනෙක්ට දැකගන්නට පුළුවන්. බුද්ධික මට හිතෙන ඔබටත් තියෙනවා ඒක ගැන අදහසක් යොමු කරන්නට මේ වෙලාවේ.
4: ඇත්තම හිමාය මේ දැන් දාර්ශික කීපු කතාවත් සහ අපි මුලින්ම මේ පොඩි රෙකෝඩින් වගේ කරද්දි තමයි මේ මට මුලින්ම ඇහුනේ කොහොමද මේකේ ආරම්භය සහ ඒක කොහොමද ඇදගෙන ගියේ කියන එක. ඉතින් ඒක ගැන හිතනකොට හිමාය මට ඇත්තටම හිතාගන්න අමාරුයි. ඒ කියන්නේ අවුරුදු 20කට කලින් තිබුණු තාක්ෂණය සහ ඒ පහසුකම් සියල්ලත් එක්ක ඒ ආරම්භක කාර්යයක් නොකඩවා හැම මාසෙම පළවෙනි සතියේ පාඨකයා අතට එවනවා කියන එක අපි දන්නවා. මේ අපි සාමාන්‍යයෙන් පැයක වැඩසටහනක් කරනවා කියන එකට කොච්චර ලෑස්ති වෙන්න ඕනේද? එතකොට පත්තරයක් කරන්න මුළු මාසයක් පුරා මේකට කමිට් වෙන්න ඕනේ. එතකොට මේ කමිට්මන්ට් එකේ කන්සිස්ටන්සි එක ඒ ආකාරයෙන් තියාගන්න ඒකට විශේෂිත කැපවීමක් තියෙන්න ඕනේ. ඒක හදවතින් මෙන එන අර අපි කියන්නේ අර පොඩි තියෙන්න ඕනේ ඇඟේ අමාරුවක්. එතකොට ඒක ඒ විදිහට අවුරුදු 20ක් තියාගන්න එක ගැන මට හිතාගන්නත් බෑ.
0: ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ මම ඒ වෙනුවෙන් පාවිච්චි කරපු වචනේ මට ඒකට සිංහල වචනයක් එක පාටම ආවෙත් නෑ. මට නම් ඒක මයින්ඩ් බ්ලෝවිං. මේ කියන්නේ දැන් අපි ඇත්තටම කියන්නේ දැන් දාර්ශික බුද්ධික මම අපි තුන්දෙනා ගත්තොත් එහෙම අපිත් ඇත්තටම වොලන්ටරිලි ගොඩක් දේවල් කරනවා. ඒක දැන් මේ කරන දේ මට කවුරු හරි කිව්වොත් එහෙම ඔයා තව අවුරුදු 20ක් මේක කරයි කියලා ඔයා ඉමේජින් කරනවද කියලා මට හිතෙන්නේ. දැන් මම මේ වෙලාවෙ එහෙම එකක් ඉමේජින් කරන්නේ නැහැ. නැට එහෙම එකක් දැක්කහම මේක ඒ කියන්නේ ඒක වැඩක් විදිහට වොලන්ටරිලි කරපු වැඩක් විදිහට මේක කොයිතරම් ප්‍රශංසනීයයිද කියන එක මට හිතෙන අපිට වචනවලටවත් අපිට ඒකේ ඒ මට හිතෙන අපි ඒක ගැන කතා කරලා අර ඒක ගැන පුදුම වෙනව ඇරෙන්න ඒකට ස්තුතිවන්ත වෙන්නවත් ඒ කිසිම දෙයක් කරලා මදි ඒකට ඒ ග්‍රැටිටියුඩ් එක පුද කරන්නට. ඉතින් මට හිතෙන දර්ශික අපි මට හිතෙන්නේ මේ අපේ එඩිටර්ස්ලා එද්දිම කිව්වා අපි වැඩි කතා කරන්න කැමති නෑ කියලා. අපි ඉතින් කතා කරනවානේ ඒක හින්දා අපි මට හිතෙනවා අපි තුන්දෙනා ඒක ගැන මේ අපේ අදහස් තමයි අපි මේ පළ කරන්නේ. ඉතින් අපි නැවතත් අපේ කතරුන් දිහාවට යොමු වෙමු. මේ අවුරුදු 20ක කාලය තුල මේ නිවුස් ලෙටර් එක අර කිව්වා වගේ මාසයක් පුරාවට ඇත්තටම ලෑස්ති වෙන්න ඕනේ. මොකද අපි මේ තනියෙන් පුද්ගලයෙක් කරන වැඩක් ගැන නෙමෙයි කතා කරන්නේ. එතකොට අපේ සමාජයෙන් එකතු වෙන ආටිකල්ස් එකතු කරගන්න ඕනේ. ඒත් එක්කම අපි මෙහෙම අපේ ව්‍යාපාරිකයන් එකතු වෙලා ඉන්න ඔවුන්ගේ ව්‍යාපාරික ඇඩ්වර්ටයිස්මන්ට්ස් ලබා දෙන්න. ඒත් එක්කම බ්‍රිස්බේන් වල තියෙන විශේෂිත මොනාහරි ඉවෙන්ට්ස් මොනාහරි එනවා නම් ඒව ගැන දැනුවත් වීම අපි මේ නිවුස් ලෙටර් එක හරහා කරනවා. ඉතින් ඔය සියලුම දේ ලෑස්ති කරගන්නට ඕනේ. නිවුස් ලෙටර් එකක් මේ මාසයක් පුරාවට මේ කාර්යයෙන් එළියට එන්නේ කොහොමද අපිට කියන්නකෝ අංක. නිවුස් ලෙටර් එකේ විස්තරේ මට හිතෙන ඔබට පුළුවන් වෙයි. ආරම්භයේ ඉඳලා දැන් වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා නම් වෙනස් වුණේ කොහොමද කියන එක ගැනත් කතා කරන්නට ඔබ දෙදෙනාටම අවස්ථාව තියෙනවා.
5: ඒක ඇත්තෙම ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඉස්සෙල්ලා මම පොඩි යමක් සඳහන් කරන්න පුළුවන්. ඒකට පොඩ්ඩක් වෙන පොඩ්ඩක් වෙනස් මන් නෙමෙයි. දැන් ජයන්තනේ මේ අදහස ඉදිරිපත් කළේ මේ අදහස් ඉදිරිපත් මේ වගේ අදහස් ඉදිරිපත් වෙන එක මම හිතන්නේ මේ පොඩ පරම්පරාවෙන් එන කුසලතාවයක්. ඒකන මම පොඩ්ඩක් විස්තර කරොත් එහෙම දැන් ජයන්තගේ තාත්තා ඒ කාලේ වැඩ කළේ ලේක් හවුස් එකේ කතුරුවරයෙක් හැටියට. ඉතින් අපි හැමෝම දන්නවා ජයන්තගේ ෆැමිලි එක කැතලික්. ඉතින් ක්‍රිස්තු භක්ෂකයෝ හැටියට ඉතින් ඒගොල්ලෝ එහෙම කරන යන ගමන් ලංකාවේ පත්‍රයක් පටන් ගත්තා ඒ කාලේ බුදු සරණ කියලා. එතන මේ බුදු සරණ පත්‍රය පටන් ගත්තේ ජයන්තගේ තාත්තා.
1: හරි අපුරු කතාවක්. ඉතින් මං හිතන්නේ ඒ ආඩම්බරකාර තාත්තගේ ඒ පුත්‍රයා මං හිතන්නේ බ්‍රිස්බන් සමාජය වෙනුවෙන් පටන් ගත්තු දැහැනත් ඒහා අපූර්ම සම්දිෂ්ඨානයක් සහ කන්ට්‍රිබියුෂන් එකක් දායකත්වයක් සමාජය සහ ප්‍රජාව වෙනුවෙන් දක්වලා තියෙනවා. බුදු සරණ කොතරම් ශ්‍රී ලාංකීය ප්‍රජාවට ලංකාව ඇතුලේ විශේෂයෙන් බෞද්ධාගමිකයන්ට දායක වුණා වගේද කියලා කිව්වොත් ඒහා සමානවම මං හිතන්නේ ඊටත් වැඩිය සමහර වෙලාවට මේක අපිට වැදගත් වෙලා තියෙනවා බුද්ධික.
5: ඒ වගේ තමයි වසන්තන් ගැනත් එමක් කියන්න ඕනේ. දැන් අපි තුන්දෙනාගෙන් මේ ආටිස්ටික් කියන කිසිම දෙයක් නැත්තේ මට. වසන්තට තියෙන හොඳට පුළුවන් ඒක කරලි වෙලා මේ හොඳට පේජ් එක ඩිසයින් කරලා ඒක ලස්සනට හරි ගස්සලා ගන්න. වසන්තරත් ඔහොම පොඩි පාරම්පරික කුසලතා තියෙනවා. මොකද වසන්තගේ අම්මා ඇත්තෙම පහුගිය කාලෙක ඇක්ට්‍රස් කෙනෙක්. ඉතින් ඒ වගේ පරම්පරාවකින් එන කට්ටියෙන් පටන් ගත්තා මේ. මම තමයි මේ පැත්තෙන් ඉඳලා ආවේ ඇති. ඉතින් මේ එතන ඔය ප්‍රශ්න හිමාගේ ප්‍රශ්නයට
4: පස්සේ කියන්නේ ඌක කියාගෙන යනකොට

0: දැන් පටන් ගන්නකොට යාන්තන මේ අදහස ඉදිරිපත් කරේ. යාන්ත වසන්තර කතා කරා. වසන්තර කතා කළන් පස්සේ වසන්ත කියන ජාන්ත මට නම් බෑ ඔය ආටිකල්ස් එක කරන්න, ඔය ආටිකල්ස් එක කරන්න මම මේක දාන්නම් කියලා. ඉතින් එහෙම තමයි මේක පටන් ගත්තේ. පටන් ගන්න වසන්ත තමයි පබ්ලිෂර් ප්ලට්ෆෝම් එක සිලෙක්ට් කරලා ඒකේ ඩිසයින් එක කරලා ඒතර ජාන්ත ආටිකල්ස් ටික හදලා දුන්නෙන් පස්සේ ඒක ලස්සනට ඉදිරිපත් කරලා එහෙම මේ ඉදිරිපත් කරන්නේ අන්තිමට PDF ෆයිල් එක හදලා මට එවනවා. ඊට පස්සේ මම මේක ලෝකෙට යවනවා. ඉතින් ඒ දවසල අපිට තිබුණේ මේ දැන් මගේ දැන් අපි යන්නේ මේල්චිම් පාරානේ. ඒ කාලේ එහෙමනි එවැනි
1: තාක්ෂණයක්
0: තිබුණේ අපි තිබුණේ Yahoo account එක. Yahoo account එකෙන් තමයි මේ යවන්නේ. ඉතින් ඒ කාලේ මට මතක හැටියට 700ක් 800ක් වගේ ගානකට යනවා. ඒකත් පටන් අපේ ඒ ඩේටාබේස් එක හැදුනේ කොහොමද? මගේ ළඟ තිබුණා 350 400ක් වගේ ඊමේල් ඇඩ්‍රස්, ජාන්ත ගාව තිබුණා ඒ තරම වගේ ඊමේල් ඇඩ්‍රස් ටිකක්. ඔය දෙකක් අහුගලා තමයි ඩේටාබේස් එක හැදෙන්නේ. අතන ඒ කට්ටියට තමයි මුලින්ම ගියේ. ඉතින් මේ Yahoo account එක හරහා යවනකොට මුලින් ප්‍රශ්න නැහැ. පස්සේ ටික කලක් යනකොට දැනුණා 50කට වැඩිය යවන්න දෙන්නේ නැහැ මේක. ඉතින් ඊළඟට මොකද කරන්න ඕනේ? 50ක් යවනවා, ඊළඟට එක මාක් කර ගන්නවා. ඊළඟට ආපහු තව 50ක් යවලා ආපහු මාක් කර ගන්නවා. ඔය විදිහට 800ක් කියන්නේ 45ක් ඔව් කරන්න ඉපේ. ඉතින් 45ක් ඔව් කරලා තමයි ඒ කාලේ ඩිස්ට්‍රිබියුෂන් එක වෙන්නේ. ඉතින්
1: ටිකක් මම හිතන්නේ තාක්ෂණයේ තිබුණ යම් යම් ආකාරයක මේ කන්ස්ට්‍රේන්ට්ස් එක හැප්පෙමින් හැල හැප්පීම් මැත්තේ ආපු ගමනක්. ඉතින් මේ ඇත්තටම මට ඒ ප්‍රශ්නේම පුංචි දිගුවකට යන්නට හිතුණා මේ මලංක. ඇත්තටම මේ දැන් අපි අර මාසයක් පුරාවට මේ ක්‍රියාවලියේදී දැන් අපි විවිධ පාර්ශ්ව එක්ක සම්බන්ධ වෙනවානේ. එතකොට දැන් ඒ වගේම අපිට මේ නිරන්තරයෙන් මේ දායකත්වයේ සපේන අපේ පිරිසකුත් ඉන්නවා, කන්ට්‍රිබියුටර්ස් අපි පිරිසකුත් ඉන්නවා. ඉතින් මේකත් එක්ක මට හිතුනේ මේ කොහොමද මේ සම්බන්ධතාව, විශේෂයෙන්ම මේක දැන් අපි ලියලා අපිම පළ කරන එකක් නෙමෙයි. දැන් අපිට පුළුවන් අපිම ලියලා අපිම මේකේ පළ කරගන්න. දැන් සමහරලාට රේඩියෝ වැඩසටහනකදී වුණත් බොහෝ වෙලාට සම්පත් දායකයාගේ දායකත්වයක් එක්කම අනිත් ප්‍රජාවේ දායකත්වයක් තියෙනවා. නමුත් මේක ඊට වඩා ටිකක් එතනින් එහාට ගිහිල්ලා තියෙනවා. හැම වෙලාවෙම අපි ප්‍රජාවෙන් මේ ආටිකල්ස් ගන්නෙ ගොඩක් වෙලාවට. කොහොමද මේ ක්‍රියාවලිය මැනේජ් කරන්නේ, නැත්නම් කළමනාකරණය කරන්නේ, සහ කොහොමද මේ අය එකට මේ තරම් කාලයක් තබා ගන්නෙ කියලා මං
2: අහුවා. ඔව් අපිට තිබුණ ලොකු අපිට තිබුණ තාම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ආටිකල්ස් එන වෙලාව. කොච්චර කිව්වත් දවස් 10කට ඉස්සෙල්ලා එවන්න කියලා කවදාවත් ඒක වෙන්නේ නැහැ. සමහර අය යන දාට ඉෂු කරන දාට දවසකට ඉස්සෙල්ලා තමයි සමායිට එවන්නේ. ඉතින් අන්තිමට අනේ අංකල් මේ අපිට මේ කොහොම හරි දාලා දෙන්න. එතකොට අන්තිම මොහොතේ සම්පූර්ණ pages වල සම්පූර්ණ setup එක වෙනස් කරන්න යනවා අන්තිමට. ලේසි නෑ ඉතින් ඒ අන්තිම මොහොතේ මේවා කරන්න. ඊට පස්සේ යන්තමින් ඇරියට පස්සේ තමයි හුස්ම ආන්නේ.
3: නේ අංකල් මෙහෙම දාලා දෙන්න කිව්වා. අපි ගැන කිව්වාද මන් දන්නේ නැහැ කියලා මම හිතුණා. මොකද මට මතකයි මම ඊයේත් ඊමේල් දැම්මා අපි මෙහෙම කරමුද අංකල් කියලා අහලා.
1: දැන් මම හිතන්නේ අර මේ පසුගිය වසර දෙක පුරාවටත් හිමයි. මම හිතන්නේ මට මේ ඊමේල්ස් 3-4ක් එනවා අර ඉවෙන්ට් මේ මොකද්ද ප්‍රෝග්‍රෑමින් ෂෙඩියුල් එක ඊළඟ සැරේ එවන්නේ කියන එක මම හිතන්නේ අර කල්ප්‍රිට්ස් ලගින් එක්කෙනෙක් අනිවාර්යෙන්ම මම හිතන්නේ ඒකට සමාව වචනය කරන්නටත් ඕනේ. ඉතින් මේ කොහොමනත් ඇත්තම එතනම තමයි ඒකේ විශේෂත්වය තියෙන්නේ. හිමයි දැන් අපි හැමෝම මේ ස්වේච්ඡාවෙන් නැත්තම් වොලන්ටියර් වැඩ කරනවානේ.
3: දර්ශක ඒකටම ඇත්තටම මේ අපි ඒක කිව්වා වගේම මේ ඔබට ඒකේ එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඒ කියන්නේ කිසිම දවසක බෑ කියලා එකක් ඇහිලා නැහැ නේ
1: ඒක ඇතුලේ.
3: මේ මට හිතන්නේ අපි හැමෝම accommodate කරගෙන, අපි හැමෝම විතරක් නෙමෙයි මේ මුළු බ්‍රිස්බේන් සමාජයක්ම accommodate කරගෙන තමයි මේ නිවුස් ලෙටර් එක ඕන එලි දක්වන්නේ. මට හිතන්නේ විමල් අංකල්ටත් තියෙනවා ඒකට දැන් අපි මේ කට්ටිය ගොඩක් එකතු කරගෙන යන ගමනක් නේ අංකල්. ඒකට මට හිතෙනවා බොහෝ දෙනෙක් එක්ක ඔබ දැන් මේ අවුරුදු ගාණක් තිස්සේ තිබුණු සම්බන්ධතාවය පෞද්ගලික සම්බන්ධතාව එනකම්ම ඒක අර දිගුවක් වෙලා තියෙනවා මේ වැඩවලට පටන් ගත්ත මේ කාරණාව. ඉතින් ඒ ගැනත් මතක් කරොත් අපේ කන්ට්‍රිබියුටර්ස්ලා ගැන.
0: ඔව් ඇත්තම බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ කන්ට්‍රිබියුටර්ස්ලාට සහ මුළු ප්‍රජාවටම. මොකද මේ ප්‍රජාවෙන් නිතර එනවා අර පල්ස් එක. ඇත්තම මේ නිවුස් ලෙටර් කරන එකේ ඉතාම වැදගත් අංගයක් තමයි තමන්ගේ ඩෙස්ක් එක උඩ ඉඳගෙන දැනගත හැකි බ්‍රිස්බන් වල තියෙන ශ්‍රී ලංකා ප්‍රජාවේ පල්ස් එක මොකක්ද කියන එක හැමෝම

0: එන්නේ මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවා නම් ඒක දැන්නනවා. එහෙම නැත්නම් මාස සුණුකට ඉස්සෙල්ලා යවන්න පුළුවන් ද මේක? මේ මේ මේ මේ දේ කරන්න පුළුවන් ද කියන එක. ඉතින් ඒ වගේ දේවල් හරි හරි හොඳයි. ඉතින් හිතට හොඳයි සමාජයේ දේවල් වෙන එක. ඉතින් ටික කලක් ඕක කරගෙන යනකොට ඉබේම ඕක හිත එක පුරුදු වෙනවා. ඉතින් අර ජාන්තික වගේ පරක්කු දෙන එකටත් තමන්ගේ ඉතින් ඒක ඉබේම ඕගනයිස් වෙනවා. ඉතින් හැම තිස්සෙම පොඩ්ඩක් පොඩි ස්පේස් එකක් තියෙනවා. එතකොට ඔක බැරි නම් ඉතින් තව තව ෆිලර්ස් කීපයක් අපේ කවුගල තියාගෙන ඉන්නවා. එහෙම නැත්තම් ඉතින් ඒ වගේ දේවල් වලින් ඒකට ඇඩ්ජස්ට් වෙනවා. ඉතින් කොහොමද මේක කරන්නේ කියන එක අමාරු තමයි. නමුත් ඉතින් ඉච්චරම අමාරුවක් නෙමෙයි. ඉතින් ඒක කරගන්න පුළුවන්. ඉතින්
1: ඔය ඇත්තට මෙහිමයා මේ අපි මයිතන ගීතයකට යොමුවන්නත් කාලේ හරි ගීතයකට යොමුවන්න විනාඩියක් විතර ඉල්ලගෙන පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මේ මට පුංචි අවස්ථාවක් හම්බුණා මේ දැහැන කලාප 240 කොච්චර මේ ආටිකල්ස් ගණනක් තිබ්බද කියලා පුංචි මේ ඉවැලුවේෂන් එකක් කරලා බලන්න. මේ ඇත්තරම කිව්වොත් ආටිකල්ස් 4500කට වැඩි ප්‍රමාණයක් මේ මං කියන්නේ අර ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඒ වගේම ඉවෙන්ට් කැලෙන්ඩර් එක ඒ වගේ දේවල් නැතුව පුද්ගලයන් විසින් රචිත ආටිකල්ස් 4500කට අධික ප්‍රමාණයක් සහ කන්ට්‍රිබියුටර්ස් නම්බර්ස් එකක් විදිහට ගත්තොත් මගේ මතකයේ නිවැරදි නම් 465කට විතර ආසන්න ප්‍රමාණයක් කන්ට්‍රිබියුටර්ස්ලා ඉඳලා තියෙනවා මේ මුළු අවුරුදු 20ක ඇතුලේ කාලේ. ඉතින් මේක මං හිතන්නේ මේ පුවත්පතක මේ කාලේ ඉතා විශාල ජයග්‍රහණයක් අපි ආයි එමු. මං හිතන්නේ බුද්ධික අපිට ගීතයකට යොමුවන්නට පුළුවන්.
2: අපි එහෙනම් ඉරිදා අරුණැල්ලේ ඊළඟ ගීතයට සවන් දීලා නැවතත් කතා බහත් සමග එකතු වෙමු.

0: ඕ අපි මේ කතා කරමින් ඉන්නේ දැහැනට වයස අවුරුදු 20ක් සම්පූර්ණ වීමේ ඉතාමත්ම විශේෂිත අවස්ථාව ගැනයි. ඉතින් ඒ ගැන කතා කරන්නට අපේ දැහැන නිවුස් ලෙටර් එකේ කතරුන් දෙදෙනා වන ආචාර්ය ජයන්ත අමරතුංග සහ විමල් කන්නංගර මහතාන් දෙදෙනා අද අපි සමග එකතු වෙනවා. ඉතින් අපිට මේක ඉතාමත්ම විශේෂිත වැඩසටහනක්. ඔව් දර්ශක, මේ මං හිතුවේ අපි තවදුරටත් අපි දැහැන ගැන කතා කරනවා නම් මේ දැහැනට ඔබ කිව්වනේ ආටිකල්ස් 4500ක් පමණ කන්ට්‍රිබියුටර්ස්ලා 500කට ආසන්න ප්‍රමාණයක් එකතු වෙලා මේ අවුරුදු 20 පුරාවට ගොඩනගාගෙන ආපු ගමනක් තමයි දැහැනට තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ මේ විශේෂිත කාරණයක් මතක් කරන්නට ඕනේ, මේ දැහැන පුවත්පතට කන්ට්‍රිබියුටර්ස්ලා විදිහට ගත්තොත් එහෙම මේකට වයස් ભેදයක් කිසිම ભેදයක් නැහැ. මේ කියන්නේ අපි දැන් ওই තියෙනවනේ මොනවාම හරි වයසින්ද, ජෙන්ඩර් එකෙන්ද, ඕන් කරන රැකියාවල්ද, ඒ කිසිමම ભેදයක් නැහැ. ඕනෑම කෙනෙක්ට අවස්ථාවක් තියෙනවා ඒක ඇතුලේ. ඒක අර මේ මට හිතෙන්නේ කිසිමම මේ අර අපිට ක්‍රයිටීරියා එකකින් තොරව ඔටෝමැටිකලි හැදුණු දෙයක් ඒක. එතකොට පළවෙනි ඉෂුව එකේ ඉඳලා අද වෙනකන් මට හිතෙන්නේ කුඩා දරුවන්ගේ ඉඳලා වයස අවුරුදු 80-90 වෙනකන් අය දක්වා මේකට කන්ට්‍රිබියුට් කරනවා. එතකොට අපේ සමාජයේ සියලුම පැතිකඩවල්, බ්‍රිස්බේන් සමාජයේ සියලුම පැතිකඩවල් මේ දැහැන අපේ නිවුස් ලෙටර් එක හරහා කව වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම මම හිතුවා කතරුන් දෙදෙනාට නැවත හැරෙන්නට. දැන් මේ අවුරුදු 20ක දැන් ඔබ දෙදෙනා මේකේ අවුරුදු 20ම දැකලා තියෙනවා, එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඉතින් මේ අවුරුදු 20ේ විශේෂිත වෙනස්කම් සිදු වුණා සහ දැහැනට එකතු වුණා සමහර විශේෂිත සෙග්මන්ට්ස්. ඉතින් අපි ඒ විශේෂයන් ගැන, ඒ හයිලයිට්ස් ගැනත් පොඩ්ඩක් කතා කරමුද?
1: ඔව් හිමයා, ඒ අපේ ජර්නි එක යනකොට නොයෙක් නොයෙක් මුලින් මුලින් තිබිච්ච පිටු 3-4, ඊට පස්සේ ඉතින් පිටු දැන් 15ක් 16ක් මේ 17ක් වගේත් වෙනවා. ඉතින් ඔක හැදුනේ මුලින්ම කීප දෙනෙක් කන්ට්‍රිබියුට් කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ ළමින්ගේ කන්ට්‍රිබියුෂන්ස් හුඟක් වෙලාවට ඒක වැදගත් වෙනවා. ඇත්තම කියනවා නම් අපි පහුගිය අවුරුදු 4-5 කාලේ වගේ ඇතුළතතර අපි හොයලා බැලුවා මේගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා. මේ ඒ කාලේ තරුණ බොහොම කුඩා ළමයි අවුරුදු 4-5. ඒතකොට සමහර කට්ටිය අවුරුදු 10-12, ඒතකොට ඉස්කෝලෙන් යන කට්ටිය වගේ ඒගොල්ලෝ දැන් සමහරව බොහොම වැදගත් රැකියාවල් කරන ළමයි ඉන්න පුදවේ. ඉතින් හරි ඉන්ට්‍රෙස්ටිං බලාගන්න එක. ඉතින් ඒ මුලින් ඉවෙන්ට්ස් බැලුවොත් එහෙම කියන්නේ මේ මොනවද විශේෂ සංදිස්ථාන කියලා බැලුවොත් එහෙම අපිට එකක් තමයි ඉවෙන්ට්ස් කැලෙන්ඩර්. ඔෆ් කෝස් ඉවෙන්ට් කැලෙන්ඩර් එක ඉතින් ඒක මොකද අපි දෙන්නම ඉන්නවල හිටියේ දැසල සමාජයේ දේවල් ගැන කියන සමාජයේ ඉතර ඇන්ටන් සෝන් එක අපි නිතර එක්ක අහුවෙලා ලෝක ප්‍රෝග්‍රාම්ස් කරනවා. සිංහල සංගමයේ එක එක සම්බන්ධ මේ ප්‍රෝග්‍රාම්ස් කරනවා. එතකොට හොයාගන්න වෙච්ච අමාරු දෙයක් තමයි සමහරක් වෙලාවට යම් දෙයක් ප්ලෑන් වෙනකොට එදාටම තව දෙයක් වැටෙනවා. ඉතින් මේක ලං වෙලා තමයි දැනගන්නේ මෙහෙම දෙයක් තියෙනව නේද කියලා. ඉතින් ටික දැන් වගේ නෙමෙයි, ඒ කාලේ හිටියේ බොහොම ටිකද නැයි. ඉතින් ටිකට්ස් විකුණ ගන්නේම හරි අමාරුයි. ඉතින් ඒක තමයි මුලින්ම පදනම් වුණේ ඇයි මේ ඉවෙන්ට්ස් කැලෙන්ඩර් එක දැම්මේ කියන එක. ඉතින් ඇත්තම කියනවාගේ හොඳේ තමයි දැන් හුඟ දෙනෙක් ඉවෙන්ට්ස් කැලෙන්ඩර් එක බලලා තමයි මොකක් හරි ඉවෙන්ට් එකක් ප්ලෑන් කරන්නේ. මේ මිතල මට පහුගිය දවස්වල මිතරත් එක මම කතා කරන ගමන් ඔවම කියනවා මේ මම අපි ඉතින් සාමාන්‍යයෙන් ආනන්දේ එකක් ප්ලෑන් කරනවා අපි ඉවෙන්ට් කැලෙන්ඩර් එක ස්ක්‍රීන් එකේ දාගෙන තමයි වැඩේ පටන් ගන්න කියලා. ඉතින් ඒ වගේ හුඟක් හරි හොඳයි. ඉතින් ඊළඟට පටන් ගත්තා රසකතා කියලා එකක් පටන් ගත්ත සමන්මල්. සමන්මල් ඇත්තම පිට ඉස්සෙල්ලා පටන් ගත්ත එකක් පැදුරු සාජයේ කියලා. ඉතින් ඒකත් ලොකු ඉතින් එහෙම යම් යම් දේවල් එක්කව වෙනවා. එතකොට නිමල් සේදර, ආචාර්ය නිමල් සේදර එක්කව කරනවා මේ කොහොමද නං හැදුනේ කියන එක ලංකාවේ. ඔව් ඒකත් ලොකු දෙයක්. එතකොට අංකල් වටපුළුව, එතකොට අංකල් වටපුළුව කවිපෙළ බොහොම දිගට මගේ අපි ගොඩක් එනවා. ඉතින් හරි ෂෝක් ඒ වගේ. ඉතින් ඒ වගේම අතේම ජයන්තගේ අදහසක් ඒක මේ අපි ලංකාව ගැන. අපි මේ ලංකාවේ කොහෙද සාමාන්‍යයෙන් යනගන්නේ මේ මොනවද මේ අසාමාන්‍ය තැන්, අසාමාන්‍ය
2: තැන්,
1: හැඟවුණු තැන් අන්නේ වගේ තමයි. ඔව් ඉතින් ඒකට හරිම හොඳ පුද්ගලද කියනවා කවුද? රන්දිම. රන්දිම දැන් ඉන්නේ නෝර්දර්න් ටෙරිටරි. ඉතින් ඔන්න දැන් ටෙරිටරි ඉඳලත් මේකට ලියනවා. ඉතින් එයාගේ මං හිතන්නේ එයාගේ අධ්‍යාපනයේ හැටියට එයා ගොඩක් මේවා දැකලා සහ ඒ ගැන ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒක ලොකු හයියක්. ඉතින් ඕව තමයි ගොඩක් කියන් තියෙන්නේ. අනික මේ තව දෙයක් හිමා කිව්වා මේ යම් යම් ප්‍රතිපත්තමාලා තියෙන කිසිම දෙයකට බයස් නැහැ කියලා. මං හිතන්නේ මං ඔය මේකට ලෑත් වෙන ගමන් පොඩි එකක් පොඩ්ඩක් ලිස්ට් කරා මොනවද මේ නිවුස්ලෙටර් එකේ සක්සස් ෆැක්ටර්ස් කියන එක. එකක් තමයි කිසිම දෙයකට බයස් එකක් නැහැ. ආගමටද පොලිටික්ස්ද කිසිම දෙයකට බයක් නැහැ. පොලිටික්ස් පැත්ත පලත් යන්නේවත් නැහැ අපි. ඉතින් ඒක ඇත්තෙම 4EB ප්‍රතිපත්ති එක්කත් ඒක ගැලපෙනවා. 4EB ප්‍රතිපත්තිත් ඒකට එපායි කියලාම තියෙනවනේ. ඉතින් එතකොට අපි යවන ඩේටාබේස් එක මේ නිවුස්ලෙටර් ඩේටාබේස් එක කිසිම දවසක කාටවත් ඒක දීලා නැහැ. මෙන්න මේවා තමයි අපි ළඟ තියෙන්නේ කියන එක කාගෙත් එක්කත් ෂෙයා කළේ නැහැ. ඒ කියන්නේ යම් කිසි ඊමේල් එකක් අපිට බාර දෙනවා නම් ඒක 100% guaranteed. ඒක මේ secure කියන එක. ඊළඟට excuse me. ඊළඟට තමයි නිවුස්ලෙටර් එක යවන්නේ එකපාර. ඒ ඊමේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරන්නේ නිවුස්ලෙටර් එක යවන්න පමණමයි. ඉතින් ඒ දේ ප්‍රතිපත්ති මාලාව හින්දා හරි ලේසි. ඉතින් කියන්නේ ඕන කෙනෙක් යමකිසි දෙයක් ඇහුවොත් එන්න තැන් කීප දරක් කරගෙන අයියෝ මේක දන්න බැරුණා ආයෙසරක් යවන්න පුළුවන්. නමුත් ජනතාවට මේක විස්තර කරලා දුන්නා මෙන්න මේක අපි ප්‍රතිපත්ති කියලා හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්නවා ඒක.
2: නැහැ මම හිතන්නේ ඒ පාඨක විශ්වාසයම තමයි මං හිතන්නේ මේ 20 වසරක් පුරාවට මේ දැහැන ගලා එන්නට දැහැන ශක්තිමත්ව තිබෙන්නට තිබුණු මූලික පදනම. ඒ වගේම මම අර විමලංකල් කතා කරගෙන ආපු මේ තව එක දෙයක් ගැන අහන්න කැමති විමලංක. දැන් හැම ආටිකල් එකකම මම දැකපු තව විශේෂත්වයක් තමයි මේ පළවෙනි ආටිකල් එක. ඒක හැම වෙලාවෙම බොහෝ වෙලාවට අලුත් කෙනෙක් බොහොම කාලීන සමාජීය අදහසක් ගැන ලියපු ආටිකල් එකක්. ඒක අර දැන් හැමදාම ඉන්න කන්ට්‍රිබියුටර්ස් ලගින් එළියට ගිහිල්ලා සමාජයේ ඉන්න අලුත් කෙනෙක් ලියපු දෙයක්. මට හිතෙනවා මේක ටිකක් හරි අපූරු දෙයක්. විශේෂයෙන්ම අර ඔවුන්ටත් තමන්ගේ අදහස කියන ගමම්ම අර සමාජයේ තියෙන කාලීන තොරතුරු වලින් මේ නිවුස්ලෙටර් එක පටන් ගන්න. මේ වගේ සංකල්පයකින් සහ මෙහෙම එකක් කරන්න මොකද හිතුනේ කියලා මට හිතෙනවා.
1: ඉස්සෙල්ලා කිව්වාගේ ඔය නිවුස්ලෙටර් එකක් කරනකොට දැන් අපි කිසිම ජර්නලිසම් ඉගෙනගෙනවත් ඒ ගැන කිසිම මේ පසුබිමක් නැහැ නේ. නමුත් ඕක ටිකක් කල් කරගෙන යනකොට නිකන් ඇඟට වැදෙනවා මේක මොකක් හරි දෙයක් කරොත් අලුත් දෙයක් කරොත් හොඳයි නේද කියන එක. ඉතින් අන්න ඒ නිසා තමයි බලනවා. ඉතින් සමාජයේ හොඳ කට්ටිය ඉතින් කන්ටැක්ට්ස් තියෙනකොට ඒ කට්ටියන් අහන්න පුළුවන්. අනික සමහර කට්ටිය අදහස් ඉදිරිපත් කරනවා ඉතින් මෙන්න මේ දෙයක් කරොත් නරකද කියන එක. ඉතින් ඒ වගේ දේවල්නොත් හරි වැදගත් විතරක්ම හරි හොඳයි අපිට හරි ලේසි. ඉතින් ඒක ඇත්තම මේ බ්‍රිස්බන් ප්‍රජාවට ලොකු ස්තුතියක් දෙන්න ඕනේ ගැන. මොකද එවැනි අදහස් ඉදිරිපත් කරලා ඒවලට ඇක්ටිව්ලි දායක වෙලා ඒකට සහභාගි වෙනකොට වැඩේ කරන්න හරි ලේසි. ඉතින් ඒක තමයි ලොකුම තියෙන මේ අපිට තියෙන ලොකුම හයියක්.
0: ඔව් මට හිතෙන්නේ ඒ හයිය ගැන කතා කරද්දී දාශික මේ විමල් අංකල් කිව්ව මේ දැන් අපි ඇත්තටම අපි කතා කරන්නේ එඩිටර්ස්ලා කන්ට්‍රිබියුටර්ස්ලා එහෙම ගත්තොත් එහෙම මේ නිවුස් ලෙටර් එකේ සාර්ථකත්වය කියන එක අපිට අර ලඝු කරන්නට අමාරුයි. මේක එලි දක්වන පැත්තකට විතරක්. මේකට රීඩර්ස්ලත් ඒහා සමානවම දායකත්වයක් දක්වන. මොකද අපි මොන දේ කරත් වැඩක් නැහැ ඒක රිසීව් කරන්න, ඒක ඇක්සෙප්ට් කරන්න අනිත් සයිඩ් එකක් හිටියේ නැත්තම්. ඉතින් අපි ඔවුන්වත් අපේ මුළු බ්‍රිස්බේන් ප්‍රජාවම සහ මේ 20,000කට අධික ප්‍රමාණයක් අපේ රීඩර්ෂිප් එක දැනට ඉන්නවා. ඉතින් ඒ ඔවුන් ඒ 20,000කට අධික ප්‍රමාණයටම අපි ඉතාමත්ම හෘදයාංගම සූතිවන්ත වෙනවා. අපේ මේ දාන එෆර්ට් එක සක්සස්ෆුල් වෙලා තියෙන්නේ ඔවුන්ගේ දායකත්වයත් එක්කමයි.
2: ඔව් හිමා, මම හිතන්නේ එතෙන්දී අර ඇඟිලි තුඩක දුරින් ඔබට කන්ටෙන්ට් තියෙන වෙලාවක සමාජ මාධ්‍ය බොහොම මේ ප්‍රකට වෙලාවක අර අපි කියන ට්‍රැඩිෂනල් නැත්නම් සාම්ප්‍රදායික ඊමේල් එකක් through in a newsletter එකක් කෙරෙහි විශ්වාසය තැබුවාට ඔබට බොහොමත්ම ස්තුතියි. සහ ඒ ඒකම තමයි මං හිතන්නේ අපිට තියෙන විශේෂත්වය දැන් අර සහ අභියෝගය. මොකද ඔබට ඕන තරම් කන්ටෙන්ට් තියෙනවා, විනාඩි ගානකින් තප්පර ගානකින් ෆෝන් එක through කන්ටෙන්ට් එන්න සෑහෙන තියෙනවා. සහ ඒ කන්ටෙන්ට් උත් ඇත්තටම බොහොමයක් ඒවා rich. ඉතින් එහෙම පසුබිමක අවුරුදු 20ක් පුරාවට විශේෂයෙන්ම පසුගිය දශකයේ පුරාවට තව තවත් ලීඩර්ෂිප් එක වැඩි කරගෙන යන්න ඔබ දක්වපු දායකත්වයට බොහොමත්ම ස්තුතියි.
0: ඔව් දර්ශක, මට හිතෙන්නේ අපි අපේ කතාබහේ හොඳ තැනකට ආවා. මේ ලෝකේ වෙනස් වෙලා තියෙනවා. මට හිතෙන්නේ මටත් මතකයි මම පොඩි කාලේ ඉඳලම ලෝකේ වෙනස් වෙනවා. දැන් රේඩියෝ එකට අනාගතයක් තියෙනවාද? නිවුස් ලෙටර් එකකට දැන් මේ අද සමාජයේ විශේෂයෙන්ම අනාගතයක් තියෙනවාද? අපි මට හිතෙන්නේ අපි කාලයක් තිස්සේ මගෙන් කවුරු හරි මේ ප්‍රශ්නේ ඇහුවොත්ින් එහෙම මට ඇත්තටම තියෙන උත්තරේ තමයි අනාගතයක් තියෙනවා. අනාගතේ හදාගන්න ඕනේ අපි. එතකොට මේ අනාගතේ අපි කොහොමද හදාගන්නේ? අපි කොහොමද අපි දායකත්වයේ දෙන එකකට අනාගතයක් දෙන්නේ කියන එක අපේ ඇතේ තියෙන දෙයක්. මට හිතෙන්නේ වසර 46ක් පුරාවට අපේ 4EB රේඩියෝවත්, වසර 20ක් පුරාවට දැහෙන ඊ නිවුස් ලෙටර් එකත් ඒක තමයි. මේ මට හිතෙන්නේ නැවත නැවතත් අපි මේ ප්‍රූව් කරගෙන යමින් ඉන්නේ. ඒ වෙනුවෙන් මට හිතෙන්නේ අර මම නැවතත් කියනවා, අපි මේකට ඒ අනාගතය දෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් විශාල කාර්යයක් ඉටු කරනවා සහ ඉටු වෙමින් පවතිනවා. ඉදිරියටත් ඉටු කරන්නට වෙනවා අපි ඒ අනාගතය සලස්වා දෙන්නට නම්. ඉතින් ඒ කතාබහට මට හිතෙන්නේ විමල් අංකල්ටත් තියෙනවා අදහසක් යොමු කරන්නට. එහෙමද?
1: විශේෂයෙන්ම දෙයක් නෙමෙයි. ඉතින් ඒක ඇත්තම අභියෝගයක් තමයි. ඉතින් කොහොමද මේක, මේ කොහොමද අර ඉස්සෙල්ල දර්ශිකත් කිව්වා වගේ මේ දැන් ෆෝන් එකට ඉන්ෆර්මේෂන් ගනිද්දි කොහොමද මේ මේක කරගෙන යන්නේ කියන එක. ඒක මං හිතන්නේ මේ අපිට විතරක් නෙමෙයි, මේ ওই මාධ්‍යවල ඉන්න හුඟ දෙනෙකුට තියෙන ලොකුම මේ අභියෝගයක්. අපිට තියෙන හයිය තමයි කමියුනිටි එකෙන් තියෙන සහයෝගය.
0: ඒත් එක්කම අංක මට හිතෙනවා දැන් මෙතන අපිට ඇත්තටම තියෙන අර අපි කියන්නේ සිම්බයොටික් රිලේෂන්ෂිප් එකක්නේ. කමියුනිටි එකේ සහයෝගය ලැබෙන්නේ ඔවුන් මේ හම්බෙන ප්‍රොඩක්ට් එකට තියෙන ට්‍රස්ට් එක හින්දා. එතකොට ට්‍රස්ට් එක කියන වචනේ හරීම බර වචනයක්නේ. එතකොට ඒ ට්‍රස්ට් එකට ඒ වචනේ බර වෙන්නම ඒ ට්‍රස්ට් එක වෙනුවෙන් කරන්න ඕන දේවල් හරිම ලොකු හින්දා. එතකොට අර දාර්ශිකත් කලින් සඳහන් කරා වගේ හැම මාසෙම පළවෙනිදාට අවුරුදු 20ක් පුරාවට මේ නිවුස් ලෙටර් එක ගිහින් තියෙනවා. අවුරුදු 20ක් පුරාවට ඔවුන්ගෙන් ඔබට ලැබුණු ඉන්ෆර්මේෂන් අපිවත්, ඒ කියන්නේ අපි 4EB කණ්ඩායමටවත් ඒවට අපි කිසිම කෙනෙක් ඇක්සස් ඉල්ලලත් නැහැ, ඇක්සස් අපිට හම්බ වෙන්නෙත් නැහැ. එතකොට ඒවා හරිම සෙකියෝ ඉන්ෆර්මේෂන් විදිහට පවත්වාගෙන යනවා. ඒත් එක්කම තමයි මේ අපේ රීඩර්ෂිප් එකට සහ කන්ට්‍රිබියුටර්ස්ලට ඒ ඔවුන් අපිව විශ්වාස කරන එක අපි කඩ කරලා නැහැ කවමදාවත්. මේක අර අපේ පූර්ව ප්‍රචාරක වෙල තිසරගේ ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒකේ තිසර හරීමම ලස්සනට මොකද්ද අපේ නිවුස් ලෙටර් එකේ සක්සස් එකේ රහස, සක්සස් ෆෝමියුලා එක. මේ ඒක තමයි මට හිතෙන්නේ කන්සිස්ටන්සි එකයි. මොකද්ද අනිත් එක? අපේ මේ ඔබ දෙදෙනා එකට එකතු වෙලා මේකට අර දීපු ඩිසිප්ලීන් එක. That discipline and consistency කියනකේ එකට බැඳුණු වචන දෙකක්, එකක් නැතුව අනිත් එක තියෙන්නට හේතුවක් නැහැ. මට හිතෙන්නේ ඒක ඔබ දෙදෙනා නිවුස් ලෙටර් එක සක්සස් කරන්න ඒක කරා. ඔබ දිහා බලාගෙන ඉන්න අපිටත් මට හිතෙන්නේ අපි ඒත් එක්කම සමාජයක් විදිහට ඒ සියලුම දෙනාට ඉන්ස්පයර් වෙන්න අවස්ථාවක් තමයි ඒ ලබා දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහටත් වැඩ කරන්නට පුළුවන්, මේ විදිහට කරොත් මෙන්න මේ වගේ ගමනක් යන්නට පුළුවන් කියලා. අර මම නැවතත් කැමති ජයන්ත අංකල් දිහාවට හැරෙන්න, අවුරුදු 20ක මේ ගමන ඔබගේ අදහසක් මතින් තමයි මේක මේ ගමනට යන්නට හේතුව දැක්ුණේ. ඔබට පෞල් පසුබිමත් තිබිලා තියෙනවා. දැන් ටිකකට කලින් අපි කතා කරා මේ, ඒ කියන්නේ අංක කුඩා දරුවෙක් විදිහටත් කවියක් ලියලා තියෙනවලු මේ ලේක් හවුස් එකෙන් ආපු පත්තරයකට. මිහිර පුවත්පතේ පළවෙනි සංග්‍රහයේ එලෝලු අම්මා කියලා කවියක් ලියලා තියෙනවායි කියලා කුඩා දරුවෙක් විදිහටත්. ඉතින් ඔබට ඒ පසුබිමත් තිබිලා තියෙනවා. ඔබ මේ 4EB ආයතනය හරහා මේ නිවුස් ලෙටර් එක ආරම්භ කරලා අවුරුදු 20ක් පුරාවට මේ අර සක්සස්ෆුලි අරගෙන ආපු එක ගැන අද හැරිලා බලද්දි මොන වගේ අදහසක්ද ඔබට තියෙන්නේ? මොන වගේ හැඟීමක්ද ඔබට තියෙන්නේ?
3: ඇත්තම අපිට පත්තරයක් හරි මොකක් හරි ඉස්සරහට ගෙනියන්න බෑ සමාජයෙන් අපිට ඒකට සම්බන්ධ වෙන්නේ නැත්තම්. ඉතින් ඇත්තම කියනනම් අපිට ඉතින් ආටිකල්ස් කොහොම හරි සමහර අය පරක් වෙනවා, සමහර අය ඉස්සෙල්ලා දෙනවා. හැබැයි කොහොමරි ඒගොල්ලෝ ඒක කරනවා නොවරදවා කරනවා අපිට ඉතින් නිවස්ටටයක් කරන්න බෑ ඒ ආටිකස් නැතුව. ඉතින් ඒගොල්ලන්ගෙන් ලැබෙන සහයෝගය සමාජයෙන් ලැබෙන සහයෝගය අපිට ලුකක්ම වටිනවා. ඉතින් දැන් ඇත්තටම ඒක පුරුදු වෙලා ලේසි වෙලා අපි දන්නවා කාර්ත කතා කරන්න කියලත්. ඇත්තටම ඒක විශ්වක ගියාට පස්සේ අනිත් සුමානය ආය පටන් ගන්නවා ඒ අයට කතා කරන්න. ඒක තමයි ඉතින් අපිට කියන්න පුළුවන්.
2: මේක ඉතින් අර නොනවතින චක්‍රයක් හිමයි. මොකද දැන් 30 වෙනිදා 31 වෙනිදා පළවෙනිදා උදෑසනම මේ නිවුස් ලෙටර් එක අවුට් කරාට පස්සේ ඊළඟ මාසයේ වෙනුවෙන් කාර්තව්‍ය පටන් ගන්නවා.
1: මම කියන්න පොඩි ඔලුවට යම් කිසි අදහසක් ආවා. නිවුස් ලෙටර් කියන්නේ පොඩ්ඩක් නිකන් ඒක එඩිටර් රෝල් එක කියන්නේ නිකන් හරියට සිම්ෆනි එකක් වගේ. ඒ කියන්නේ එක්කෙනෙක් මේ ක්‍රියේෂන් එකක් නෙමෙයි ඒක. යම් යම් උදවිය කලාකරුවෝ මේ කතුරවරු ඒක එයා ලියලා එවන හින්දා ඒ ඉන්ෆර්මේෂන් අපිට ලැබෙන හින්දා මේක එක්කව කරන්න හරි ලේසි. අපි කරන්නේ එක්කව කරන එක ඉඳලා ලේනවා තමයි. නමුත් අපි කරන්නේ එක්කව කරන එක. ඉතින් අර සිම්ෆනි එකක් මේ කන්ඩක්ට් කරන මේ කන්ඩක්ටර් වගේ අපිට ලස්සන්ට පුළුවන් ඒක ලෑස්ති කරලා දෙන්න. මොකද ඒක වාදකයෝ හරි හොඳයි.
2: මම හිතන්නේ ඒ වාදකයන්ටත් විශේෂ ස්තුතියක් කියන්නට ඕනේ මේ අරමම අපි කලින් මේ නිතර නිතර කිව්වා වගේ.
0: මට හිතෙන්නේ දාශික මේ විමල් අංකල් ගාවත් තියෙන ලිස්ට් එකක් ඔහුට විශේෂයෙන් මතක් කරන්නට ඕන පුද්ගලයන් කිහිප දෙනෙක් ගැන. ඉතින් අපි ඒකටත් ඔබට අවස්ථාව ලබා දෙනවා මේ වෙලාවේ. අපි මේ කතා කරන්නේ කණ්ඩායමක් ගැන. ඉතින් ඒ මේ කණ්ඩායමක් එකතු ඔබ දෙදෙනාගේ ලීඩර්ෂිප් එක යටතේ කණ්ඩායමක් එකතු වෙලා කන්ට්‍රිබියුටර්ස්ලා රීඩර්ස්ලා අපි ඔක්කොම එකතු වෙලා යන ගමන ඒක ඇතුළෙත් සමහර කෙනෙක් මට හිතෙන්නේ විශේෂිතව මේ නිවුස් ලෙටර් එකේ සක්සස් එකට උදව් කරලා තියෙනවා. ඉතින් ඔවුන් ගැනත් මතක් කරන්නට තමයි ඔබට මේ අවස්ථාව තියෙන්නේ.
1: ඔව් දැන් ඇත්තම ඒ තැන්ක් කරනවා කියන්නේ ටිකක් පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. මොකද නම් සමායත මිස් වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම සමාය ආදිනවා මේ තමයි ආදිනවා යම් කිසි නමක් මිස් වුණත් එහෙම. නමුත් විශේෂයෙන් සඳහන් කරන නම් කීපයක් තියෙනවා. එක තමයි ජයසිරි වීරවදන. ජයසිරි වීරවදන ඒ කාලේ හිටපු කැඳවුම්කරු. එයා බැහැ කිව්වා නම් එහෙම මේක කියෙන්නේ නැහැ. ඉතින් එයා ඒක අදහසට එකඟ වෙලා බොහොම එන්තුසියාස්ටික්ලි කරපු හින්දා මේක දියත් වෙනා හොඳට. ඒ වගේම ජයන්ත වීරසේකර කාලයක් තිස්සේ වැඩ කළා කෝඩිට හැටියට. ඒක ලොකු දෙයක්. ඒතර ජයන්ත වික්‍රමතුංග ඒත් කැඳුම් කරු ඉන්න කාලේ තමයි නම හේම කන්ටෙස්ට් එකක් ලෑස්ති කරලා සමන් මල්ලේක නම ඉදිරිපත් කරලා මේක ඡන්දයක් අරගෙන ඒක බොහොම ප්‍රොසෙස් එකක් කරලා තමයි මේක මේ කෙරුණේ. එතකොට නවුරුස් 9 ලස්සන ඩිසයින් එක කරලා ඉවරලා එකත් කරපු එක ඒ අර විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒක සඳහන් කරන්න කැමති ඔක්කොම පහුගියට අවුරුද්ද 20 ඇතුළෙම හිටපු කමිටිස්. එතකොට ඒගොල්ලන්ගේ කැඳවුම් කරුවන්. එතකොට හැමෝම අපි ඇඩ්වර්ටයිසර්ස් කීප හුඟක් වෙලාවට අපිට ඒ දෙන ආයකත්වය බොහොම වැදගත්. ඒ වගේම ඔෆ්කෝස් රීඩර්ස් විශේෂයෙන් සඳහන් කරන්න සිල්වයා බොස්කෝ මේ රේඩියෝ 4EB ඉන්න හැම මාසෙම එව්වාම නිවුස් ලෙටර් එක අරපු ගමන් පටාස් කාලේ වුණා තැන්කියෝ කියලා මේකක් ඇවිල්ලා ඉවරලා එයා ප්‍රින්ට් කරලා ඔෆිස් එකේ මෙතන ඉස්සරහා තියලා තියෙනවා. කවුරු හරි ෆිසිකලි බිල්ලිමට ආවනම් මේක බලන්න පුළුවන්. ඉතින් මේ කට්ටිය විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ.
0: ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් අර අපි කිව්වා වගේ මේක දුර ගමනක් ඇවිත් තියෙන. මට හිතෙන අපි තවත් දුර ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ආපු දුරගමන දුර වැඩි හින්දම අපි හිතුවා අපේ වර්තමාන කණ්ඩායම විදිහට මේ දුරගමන හරිම විශේෂිත විදිහට සමරන්නට ඕනේ කියලා. ඉතින් මේ සැමරීම දැහැනට අවුරුදු 20ක් පිරීම නිමිත්තෙන් කියලා කිව්වට අපි සමරන්නේ දැහැන පුවත්පතේ අවුරුදු 20 නෙමේ. දැහැන පුවත්පතට මේ අවුරුදු 20ක් පුරාවටම එකතු වුණු ඔබ සියලුම දෙනාව. ඉතින් කතරු දෙදෙනාගෙන් පටන් අරගත්තාම ඒ ගමන් මගට එකතු වුණු අර 500කට අධික සියලුම දෙනාවම තමයි අපි මේ අද සමරන්නට බලාපොරොත්තු වෙන. දර්ශික අපි කතා කරමුද මේ අපේ සැමරීම කොහොමද තියෙන්නේ, මේ මොකද්ද වෙන්නේ කියන එක ගැන.
2: මේ ඔබ කිව්වා වගේ අද මේ විශේෂ වැඩසටහනේ අරමුණත් එක පැත්තකින් එයමයි. මොකද දැහැනට සැප්තැම්බර් පළවෙනිදාවට එළඹෙන අනිද්දාවට අවුරුදු 20ක් සපිරෙන වෙලාවේ 4EB ගුවන්විදුලියේ වර්තමාන ශ්‍රී ලාංකීය කණ්ඩායම වෙනුවෙන් කැඳවුම් කරු විදියට ඔබත් මැනේජ්මන්ට් කමිටියක ඇතුළු අනිකුත් සියලුම සමාජිකයන්ගේ දායකත්වයෙන් සුවිශේෂී සැමරුම් උත්සවයක් අද සවස පහේ සිට පැවැත්වෙනවා මේ ෆෝයිබී පරිශ්‍රයේ. ඉතින් ඔබ කිව්වා වගේ මං හිතන්නේ මේක අර අවුරුදු 20කට කේක් එකක් කපලා සමරනවට වඩා අවුරුදු 20ක ගමන් මග තුල මේ දැහැන මාසික සංගරාව ශක්තිමත්ව ක්වීන්ස්ලන්ත ශ්‍රී ලාංකීය ප්‍රජාව ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා ඔස්ට්‍රේලියාව පුරාම යන නිවුස් ලෙටර් එකක් විදිහට යම් තරමකට මේක පවත්වාගෙන යන්නට දායකත්වය දක්වපු සියලු දෙනාම අගෙීමේ අවස්ථාවක් තමයි අද පැවැත්වෙන්නේ. ඉතින් මේකෙදි මං හිතන්නේ අපි බලාපොරොත්තුෙන් ඉන්නවා හිමාය ඉතාම මේ අපේ ගමන් මග පිළිඹු කෙරෙන අතීතාවර්ජනය කෙරෙන ඉතා විශේෂ ඩොකියුමෙන්ටරි එකක් එළි දක්වන්නට මේ උත්සවය අතරතුරේදී. ඒ විතරක් නෙමෙයි මං හිතන්නේ අපේ දැහැන 20 වෙනි විශේෂ සැමරුම් කලාපය අද හවස එළි දක්වන්නට නියමිතව තියෙනවා. ඉතින් මේ විමල් අංකල් මම හිතන්නේ දවසක් විතර කලින් 20 වෙනි එඩිෂන් එක අපිට පාඨකයන් අතර පත් කරන්නට පුළුවන් වේවි. ඒ විතරක් නෙමෙයි සුවිශේෂ මං හිතන්නේ අර අපි කිව්ව වගේ මේ ප්‍රජාදායකත්වය මේ වොලන්ටියර් වර්ක් එක අර එක්තරා විදිහකට අපිට මේ අගය කරලා මිල කළ නොහැකි අගය කිරීමක්. ඒක මෙහෙම කියලා හෝ එහෙම නැත්නම් පොඩි ප්ලාක් එකක් දීලා හරි එහෙම නැත්නම් කොහේ හරි සඳහනක් කරලා අගය කරන්නට බෑ. දැන් එතනදී අපිට අර විශේෂයෙන් අපි ඉන්න සමාජය ඇතුලේ හැම දෙයකටම මිලක් තියෙන වෙලාවක මේ වගේ නිවුස් ලෙටර් එකක් කරන්නට ගත්තු පැය ගාන කතා කරොත් මම හිතන්නේ ඒ පැය ගාන එඩිටර්ස්ලාගේ පැත්තෙන් හිතුවොත් ඒ පැය ගාන එකතු කරොත් මිලියන කෙනෙක් වෙන්න පුළුවන් මේ විදිහේ මුදලක් තියෙන්නට ඕනේ අනිවාර්යයෙන්.
0: ඔබ හරියටම හරිදර්ශක අර මේ ලෝකේ දැන් ඇත්තටම හැම දෙයකටම මිලක් තියෙනවනේ. මේ ඉන්නේ අමිල මිනිස්සුන්.
2: ඔව් අනිවාර්යයෙන්.
0: ඒ කියන්නේ කවමදාවත් ඔවුන්ගේ කාලයටවත් ඔවුන්ගේ ශ්‍රමයටවත් ඔවුන් කරපු දෙයකටවත් මිලක් නියම කරන්න බෑ. මොකද ඒ මිල කිසිම කෙනෙක්ට ගෙවන්න බැරි හින්දා. ඉතින් ඔබ අපේ මේ අද හවසට තියෙන මේ සුවිශේෂී සැමරුම් උත්සවය ගැන කතා කරා. ඒක ගැන කතා කරද්දී අර අපි කියවනේ අපි තනියෙන් යන ගමනක් නෙමෙයි. අපි හරිම පොඩි කණ්ඩායමක් එකතු වෙලා ලොකු දේවල් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ ගමනට අපිට සහයෝගය ලබා දෙන පිරිසක් හැම වෙලෙම ඉන්නවා. ඉතින් අද අපේ මේ දැහැනට 20යි කියන විශේෂිත සැමරුම් උත්සවයට ස්පොන්සර්ස්ලා දෙදෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපිට මේන් ස්පොන්සර් විදිහට එකතු වෙන්නේ බෙන්ඩිගෝ බැංකුව. ඉතින් බෙන්ඩිගෝ බැංකුවේ ඇෂ් විජේ තමයි ඔහු සීනියර් බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් ගෝල් කෝස්ට් බැංකුවේ බෙන්ඩිගෝ බැංකු ශාඛාවේ. ඉතින් ඔහු සිංහල කතා කරන ඇෂ් විජේ අපේ මේන් ස්පොන්සර් විදිහට එකතු වෙනවා. ඉතින් අපි ඔහුගේ ඩීටේල්ස් අපේ ෆේස්බුක් ගිණුම හරහා ෂෙයා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔහුව අමතන්න ඔබගේ බැංකු කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට. ඒත් එක්කම අපේ සපෝර්ටිං ස්පොන්සර් විදිහට අපිට එකතු වෙනවා මහේෂ් ෆර්නෑන්ඩු. මහේෂ් ෆර්නෑන්ඩු එකතු වෙන්නේ බයර්ස් චොයිස් කියන ආයතනය හරහා. ඔහුගේ බයර්ස් චොයිස් ආයතනය මට හිතෙන ඔබට නිවසක් හිමිකර ගැනීමේ සිහිනය සැබෑ කරන්නට කැපවුණු ආයතනයක්. ඉතින් අපි මහේෂ්ගේ ඩීටේල්ස් උත් අපි ෆේස්බුක් ගිණුම හරහා ෂෙයා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඇෂ් විජේ සහ මහේෂ් ෆර්නෑන්ඩු දෙදෙනාටමත් ඉතාමත්ම ස්තුතිපූර්වක වෙනවා අපේ මේ දැහැනට 20යි සැමරුම් උත්සවයට අපිට මේ උත්සවය සාර්ථකව කරගෙන යන්නට සහයෝගය ලබා දුන්නට. ඉතින් දර්ශක මට හිතෙනවා අපිට තව විනාඩි 5ක් වගේ කාලයක් තියෙන්නේ.
2: මං හිතන්නේ මේ අවසාන වශයෙන් අපිට අපේ එඩිටර්ස්ලා දෙන්නගේ පැත්තට ආයි යොමු වෙන්නට පුළුවන්. ඉතින් අර ඒ ඔබ කිව්වා වගේ අමිල ප්‍රජා මෙහෙවරක් දැන් දැහැනට 20 වුණාට මේ විමල් අංක සහ ජාන්තංගගේ ප්‍රජා සේවය අවුරුදු 20ක් නෙමෙයි. මං හිතන්නේ අවුරුදු 40කට ඊටත් වැඩි වෙන්නට ඇති. මම දන්න විදිහට අවුරුදු 40කට 45කට විතර ආසන්න ප්‍රජා සේවයක් විවිධ ආයතනවල සමහර විවිධ රටවල්වල. ඉතින් අවසාන වශයෙන් අර ජර්නි කන්ටිනියුස් මං හිතන්නේ තවමත් අර දිවි තිබෙන තුරා ඒ ප්‍රජා මෙහෙවර ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ පතන ගමන්ම අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ?
4: අමල සේවය කිව්වම දර්ශක හිමාය බුද්ධික මේ අපිට කියන්නේ විශේෂයෙන්ම අපට හිතන දෙයක් තමයි අමිල වගේම අපිත් ලැබෙන ලොකු වින්දනයක්. දැන් වොලන්ටියරින් කියන එකේ බේස් එක ඒකයිනේ. තමන් යම්කිසි සේවයක් දෙන්න ගමන් තමන්ට ලොකු වින්දනයක් ලැබෙනවා. ඒක තමයි මම හිතන්නේ විශේෂයෙන් ඔස්ට්‍රේලියාව රටවල වොලන්ටියරින් ගොඩාක් කරනවා. ඒක හරි හොඳ පදනමක් ඒක මට හිතෙන හැටියට. ඒ නිසා කවුරු හරි
1: කැමති නම් ඉදිරියට මේ බාර අරගෙන කරන්න මේ නිවුස් ලෙටර් එකේ ඔතර්ෂිප් එකේ වුණත් කරුණාකර ඉදිරිපත් වෙන ඉතාම හොඳ විඳින්නක් ලැබෙන දෙයක් මේක. මේ සේවයක් කරන ගමන් Tamanට සන්තෝෂයක් ලැබෙන දෙයක්.
0: ඔව්. ඉතින් දාශික මේ මම හිතන්නේ ජයන්තක් අවසාන වශයෙන් මොකද මේ යොමු කරන්න තියෙන
3: මට තිබුණ තියුණ විශේෂම දෙයක් තමයි මේ තරුණ අය එක්කව වෙන එක. මම සාමාන්‍ය සඳල් එකටත් මං කන්වින් කාල තමයි සඳල් වටන් ගත්තෙත්. ඉතින් මට තාම සන්තෝසයි තාම නිවුස් ලෙටර්ස් වල තරුණ අය ආටිකල්ස් තියෙනවා. ඉතින් ඒක කන්ටිනියු කරලා ඇත්තට ඒගොල්ලෝ ටේක් ඕවර් කළොත් ඒක තමයි තියෙන ලොකුම සන්තෝසය.
0: ඔව්. ඉතින් අපි මට හිතෙන්නේ පුරා පැයක් දැහැන ගැන කතා කරා. පැයක් හොඳටම මදි. මට හිතෙන්නේ දවස් ගාණක් කතා කරත් කතා කරන්නට දේවල් තියෙනවා. ඉතින් ඔබ දෙදෙනාට අපි වැඩසටහන පටන් ගත්තේ අපේ කණ්ඩායමේ විශාල කඳු දෙකක් තමයි අද අපේ වැඩසටහනට එකතු වුණේ. ඉතින් අපිවත් ඉන්ස්පයර් කරගෙන මේ සමාජයක්ම ඉන්ස්පයර් කරගෙන ඔබ දෙදෙනා කරගෙන ආපු සහ මේ කරගෙන යන සියලුම කාර්යයන් වලට අපි ඉතාමත්ම ස්තුතිපූර්වක වෙනවා සහ ඔබ දෙදෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිත් එක්ක අපිවත් ඉන්ස්පයර් කරගෙන තව කාලයක් අපි එකට වැඩ කරමු කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ.
2: ඒ වගේම හිමාය මං හිතන්නේ අපි වසන්ත විතානගේ ආචාර්ය වසන්ත විතානගේවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. මේ අපි මේ තමයි අපේ එඩිටෝරියල් බෝඩ් එක. අද මේ වෙලේ ජාන්තංකර් ඒ වගේම විමල් අංකල් මෙතන ඉන්නවා වගේම ඔහුවත් ආදරෙන් මතක් කරන්නට ඕනේ. මේ විශේෂ ගෞරවය ඔහුටත් හිමි විය යුතුයි. ඉතින් දැහැනට 20යි අලුත් ජවයක් ලැබපු නව යෞවන තරුණෙක් අවුරුදු 20ක. ඉතින් අපි බලමු දැන් තරුණ දැහැන කොයි විදියටද ඉදිරියට ඇදෙන්නේ කියලා.
0: ඔව්. එහෙනම් මට හිතෙන්නේ අපි අද වැඩසටහනින් සමු ගන්නවා. ඉතින් අපේ Facebook පිටුව හරහා ඔබ රැඳී සිටින්න අපි දැහැන ගැන තව විස්තර අපේ Facebook පිටුව හරහා ලබා දෙන්නට සූදානම් වෙනවා. ඉතින් එහෙනම් ඔබ සැමට සුබ දවසක්. අපි නැවතත් හමු වෙමු බදාදා සැඳැල්ල වැඩසටහනකින් සමගම ඉරිදා අරුණැල්ල වැඩසටහනකින්. ඔබ සැමට ආයුබෝවන්.